0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: DVFM නෝදි හේක මෙගහස්
1: ශාන්තක ගුලිපවි ඉක්යාම ප්‍රීති
2: ලවතස්කේ රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙගහස් DVFM ගේ මෙහන් පයි ලවත කොමස් පෙරේ
2: ගොන් ෆිල්ම් රන් නෝ නේ කී හම
0: දිවෙහිඟ මොනිෆු හේ ෆිල්ම් වැදෙනුමුග අබදුවස්
3: රාජ්‍ය හෙන්දනා

0: خشي الرحمن بالغيب فبشره بمغفرة وأجر.
1: මෙහරගඩින් බාරගඩ 34 මිනිට් නොදියක මෙගහර්ට්ස් තිවෙහි FM දෙම් මිගෙනස් තෙනී මස්ජිදුල් සුල්තාන් මොහමද් තකුරුෆානු ලෞසම්ග කුරා හුකුරු නමාත් ගැඩු වගුතුන්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම.
1: අහරුමෙන්න්නකී මුරක බයිමිහුන්නන් හීවෙ ෆෝන්නනී අහරුමෙන්න්නකී හමේ කණි ගාතකෙක්කම හගීගතු ගහරමෙන්න්නකී මෙ ප්ලනෙට්ක දිරිහුරි එම්මෙ බොඩු එං ආයිලා ආරුමෙන් හෙදමුන් අන්නතා දුයිසත්ත ෆන්සස් මිලියන් අහරු වෙදානෙ එකමකු ඉන්සානුගේ අමල්තකාහිදී මෙහාර අහරමෙන්ගේ ෆස්පෑක් ඔෆේ බෑ නෙති හිංගච්චෙ අහරමෙන්න්නකී අඩී ගවායිච්චේ එහා ෆසේහෙන් අහරමෙන් නුෆෙනිදානෙ එකමකු විස්නේත කඩුවටීගේ හතුරුපෑක ඔෆේ එබ්බෑ බරෝසාවනී අහරමෙන්ගේ මච්චක්කං ආරමෙන් මේ කඩුගේ නර්සරි කුදි කුදි මස්තන් එසොරුමෙන්ගේ කානාය පරෝසාවනී අහරුමෙන්ගේ මච්චා අදි එසොරුමෙන් හිමායකම් හෝදනී වෙස් අහරුමෙන්ගේ කිබෑ එ මස්ත බොඩතිවමුන් කෑවුලනි කොම්බයි හම යකීනුම් වෙසෙයි තිය ඉන්සානු එකමකු අහරුමෙන්ගේ ආයිලා තිදනී හලාකුකුරමුන් නෙතිකුරමුන් කඩුගේ ෆිනිහූුණුමින් මතිවුමා අහරුමෙන් දිරිවුලේතන් තගයියරුකොන් හදමුන්දාතී ඉතුර මිතාග අහරුමෙන්නක දිරිවුලවේ කරන්නේ ආදේස්කුරන් අහරුමෙන්න ගෙල්ලුන් දිනුම් හුට්ටාලා

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: දහක සිතගරත ලවයා මියසිකත්ති ඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විධානය බිවාර මයති ඒ පුරුස. තිබේ ෆුළුන් එම ලෝබිවා එම ගයාවා ගඩින්. අහරුතක වන්දෙන් ලෝයි බායකු අඩුවහි ටීටයිම් රිකවස්ට මිහරු කුඩ බදලකායකු. එම කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ තිරිස් මිනටකුම් අලගුණ මෙෙන්කුරා ස්වාතක ජවාබ පුනුවවා කොම්මෙ ස්වාදකී එමහක කඩාලා හාස
0: නොදිහ එකෙන් මෙගහත් තිවහි FM.
2: මේ හුසෙන් වහිද.

0: මෙයාරකඩින් හතරකඩි සාලිස් නෝබිනෙට් මෙගඩියල්මෙන් කුරිය මිගෙන්ද අශෝක මිහයි සාබ වාහක මි දක්කාලනි රීම්මා රීම්
1: වල
0: කීනේ
1: වල

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: නොදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මේ ගාතුක
2: බප්පා දුරුවේ බල්ලවා
3: කීනෙවි දැල්ෆලා
2: අලුගොണ്ട് බේනුම් බප්පයි අම්මි කියාදේ
3: එහෙන්ද ඕකේ අව කියාදේ බප්ප මේෂින් අව කියා
2: දුම් ෆොතෝකේ ඉස්තියෝමාලු කුරුමු අංගෑග කෙන්සර් ජෙහ හිතෝගේ බාලිත ජෙහ ස්ට්‍රෝක් ජෙහ ෆුප්පා මේගේ කෙන්සර් ජෙහ ನೇವಾಲಾ ನಿಜಾಮುಗೆ ಬಲಿತಜ್ಜೆಹೆ ಗೊಹರುಗೆ ಕೆನ್ಸರ್ ಜೆಹೆ ಟೈಪ್ ಟೂ ಡಯಾಬಿಟೀಸ್ ಜೆಹೆ
3: ಕೀಪೆ ಬಪ್ಪೇತ್ ಕಿಯಾದಿನಿ
2: ಕೊಕ್ಕಯ ನುಫೆನ್ನ ಗೊತ ಸಿರ್ರುಂ ಬಪ್ಪ ಸಿಗರೆಟ್ ಬೋಕಂ ಇಂಗೇ ಕೊಕ್ಕ ಕೊಕ್ಕಯ ವಸ್ವಿಸ್ ದುವ ಕೊಕ್ಕ ವರದ್ ದೆರವೆ ಬಪ್ಪ ಸಿಗರೆಟ್ ಬೋತಿ
3: ದರ್ಫ್ಲಾ ಬಪ್ಪ ದಿಂದು ವಹಕಸ್ ದುಂ ಫತ ಇಸ್ತಮಾಲಿನ ಕುರಾನ ಪ್ರಾಮಿಸ್ ಇಂಗೆ
2: ಕೊಕ್ಕ ವರಂಗ್ ಉಫಾವಿಚ್ಚ
4: ಅಬದಫ್ಫ ಹಿ ಲವತಕಾಯಕು ಮಾಜಿಗೆ ತಿರಿಯ
5: ಹಿತ್ತ ಕುಂಜಾಗ ಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
4: ಹಂದಾಂತವುಗೆ ತಿರಿಯ ದತುರು ಕೊಲ್ಲಮ್ಮ

0: මි පාරු තිකං කුරම්වානේ.
1: ගේ මෙත්කා මක්පූල් ෆන්නානුන්නෑකු නුවදිහකෙන් මෙගහට්ස් දිවහෙෆෙමු ගෙනස්තෙන.
2: මජා ගේන්තකා පන්නානුගේ ශෞගුවර සිල්රුත
3: අනෙහෙන් සීදා ශාරිෆක අන නෙගටිවේවස් කොමෙන්ට නාදවාගේ එහෙන ස්කූලගෙන
4: පාදකේ ගොතු ගස්තුග පබ්ලික් ෆිගය කියාෆ මේ කහලගව මෙක්ග ුණන් නොජහේ ලෙවල්ග බයිම්මිහුන් හොරේ එච්චී බුණ
5: පිමක ලියුණ නීනයන්න එවන පිල්මක ලියුණ බිරුවරි වාහකයෙන් එක්මකු ඇති අද බාවා
2: පන්නාන කමුදා ලවතකා කෙරියගේ වාහකත
6: ගොස්සින් පුරත මදුහු මටින්න දයාම ස්ක්‍රීන් ටෙස්ටින්න ගෙන් ගොස්ස නුසල වකුළු විතන් කොල කුල ලාෆදෙන් ෆහුන් එමෙහු නුගුල ඇසු එනි වරක් දෙරේ
7: රන්සමානුග ලවේ මේ ජමානකී මගේ තුත්තම්බ සෙසමානු ගොලයන් බෙරුජහා ඔලයන් වර්ගෙනම නැගෙන බොංගොනසිර බුණීම ඉගෙන රාජ්‍යයක වර්ගෙන මේ හොන්න හැම මිලාව අඩුවා දැහිගත්
1: හොම් මේ බ්‍රාස්පති දුවහෙක්ගේ මෙන්දුරු දේජ්ජහායරු
8: Game on! Game on.

0: AG the Gangster.
1: මුනිවස් ෆිලෝම නොදිය එක මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුනේ දේහුසාසකෙ. ಏನಮ ವಿಸ್ ಮೀಗೆ ಮೆ ಉಫಾವಿರಿಕಂ ಗೆನುವನಿ ಎ ವಾಹಕತಕಾಯಕು ಹಿಗ್ಗೆಮ ರಾಗೆ ಕುಳಲಾ ಮೆಹುನೀಮಾ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලූමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ් බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන්කුරවාෆා වාඉරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුම වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරංජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන් නුජෙහෙ

0: එකලේග ෆාන විදාල්වි ඒ අහොරෙන්ගේ කවුමුගේ මීහුන්නේ අහොරෙන්ගේ කිබෑගා එබ්බෙස් මොයකමෙන් නෙති අධි කීන් හෙයි අහොරෙන්නේ ආලම්තගේ වෙරස් කලාගේ හදුරතුන් රසූලකීමේ
1: أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنَا لَكُمْ نَاصِحٌ أَمِينٌ
0: أَهُرِنْگِ وِرِ رَسْكَلَاگِ رَسُولُكَمْ تِيَبَا مِيْهُنَّنْ أَهُرِنْ إِوَّمِ أَدِي أَهُرِنِّي تِيَبَا مِيْهُنَّوَّا أَمَانَاتِّرِ نَسَيْحَتِّرِيَكِيمِ

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොදිහ එක මෙගහට්ස් දිවහිම්.